0: I love Auckland. I love weather here.
1: I like the weather.
0: I like the weather over here. Not too much hot and not too much cold.
1: Summertime, it's not hot. And the winter time, it's not cold.
2: The weather and the people. Loving Auckland. Our diverse city. planetaudio.org.nz.
3: Hello, I'm Mark.
4: I'm Cookie.
5: And I'm Pi.
3: Together, we bring you the buzz, hush, and the goss.
4: Keep yourself updated with the ongoing Philippine matters and reminisce the original Filipino music favorites.
3: Every Saturday from 12:25 until 2 p.m., Tinig Pinoy brings you the hottest and the latest.
5: Here on Planet FM 104.6.
6: Janmabhoomi. එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජසාව දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz web අඩවිය හරහා මීට සවන්දිය හැකි Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි
7: Need a break? Join Mariska and Kara for Two Sugars. Conversations over coffee. Wednesday afternoons at 3:55 on 104.6 Planet FM. Or listen anytime. planetaudio.org.nz/Two Sugars.
2: Discover your voice at Planet FM. We're a not-for-profit, community-focused radio station offering brand new studios, training, and support to help you create your own show. Whether you're a group or an individual with a story to tell, Planet FM is where your ideas come alive. Join our diverse community of creators and share your message with the world.